වෙනවා අසුපදී සුඛෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙව මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිරායේ අන්තේ හොය සඛයි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛලයි

හබද පෞපංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුකුජාතා සැජේ රයා සමායි පගතා කා පෝජන හර් නාම් නිරංජන පෑනන පගත බඩායි නිජ කරවාසා සදා හර්ෂේවන හර් දල් සෝබා පායි මන මුඛ බුද්ධ කාචී මනුවා ඩෝලේ අකතනා කතේ කහානී ගුරුමත නේ චල හර් මන වසයා අමරත් සාචී වාණී මන කේ තරංග සබද නිවාරේ රසනා සෑ සුවයි සත්ගුරු මිල රහී.